0: උල්ලුමි හිටිගලිගි ටිලෝගෝටමානිකුක්්චවාමි පිට කල්ලක් ඉලින්නයාවි පුක්කින සැනෝ අයිසිමකන්න මෙග මසුලි. නුනැවෙමි පුලිසිහුටි නුනවික් පුලිස් සර්විස් පයිසිකූනී අයිතුතුයි ගව හට්ටපල්ලයි ලොක්මට සිටමනි නුනල්ලියයුනි නුනවිම්මි. අපික් සූටි හටි හවන්න සිකයින්ටුහ. පුලිසික් වංග ොක්කා හොටිගනි JF අම්මලෝ කටිවික් නුනැන්ලිමා කවමඟ අඟ ොක්කාන් තුංගලයා මාකි පුට්ටුලික් හොලිම හටික උන්න සිකෙන්න්නමියග අම්මලෝ පුලිසිප්චනි සාර්ජන් JP දෙන්න අයිතුටී හොට්ටකයින්ඩු අමුසිගලිකෙන්ටු අටියයුනි උහලිම හටි උන්න සිලොක්තුකෙන්ටග අම්මලෝ පනියටිගෙන්ලු හලිම හටිහක් සුංහල්ලු කන්නමිගම දසක් සවසිම්මි යොක්
1: අලි අනකන්න හා මානෙ පින්ෝ හටක්්චුනේ ඇයි සුකන්න හිසේ
2: නෙරෙක් පයිසකොවෑලි ඉදන් අනෙක් හක් bike around
1: ah then the mask alo alien na kain hata kutsu ko
2: ah
1: sunang ngo kain do
2: duck
1: ay mite alo ah ana kumik
2: lali
1: jason yara jason Mana ilinnya bimmi tunga kuktuami pitakallak school takwanu ko police kununa big police service spicy kuni aitu tuiga wakain na mata amolat chudik ammalo silami sukatini yoni piagak ni adu didi chatta kain na mata mana police ko anga ka hotingani JP ohalima hati kasemmi yunga hi JP
3: good afternoon
1: good afternoon look at Tamanna piyage to yupalo lokha paknaso
3: was this in this bike rally was it a big event to prep
4: definitely this one is considering that I'm actually prepping the bike rally for Pitakalak but also the bike rally for Yenimerik that is coming on Thursday so there's 150 bicycles to assemble so yes it's a big event to prepare
3: all right

ඉලාටේමට සා එක්සකට සරයානත් ඒලාත් නොවා කළු ජක්තකන්නේ තෙක්ලාව මයිලා පං නැක්තුවමුන් සැටම්බර් වන් මුතිලි ගුටාවුෝ ගෑලි ලක්සමංමන් අවයානත්තසු නමුටාවන් ෝජිත කලාවමඟන් මොනට සා එක්සකුන්.